0: You're listening to CMR FM 101.3.
1: Listen to us around the universe. www.cmr.fm.
2: ඔබ සමට සුබ උදෑසනක් වේවා. මේ CMR එකෙන් ගොඩනගෙන CMR සිංහල සර්වේ. ඔබේ අදහස් අප වෙත ලියන්න. feedback@cmr.fm email ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

මේ සමාරතින් ගුණනිගෙන සමාර් සිංහල සර්වය ඔබේ අදස් අප වෙත ලියන්න feedback@cmr.fm ඊමේල් ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

මේ සියමාරකින් දුනලිනෙන් සියමාර සිංහල සර්විය. අපේ මේ වැඩසටහනට සෑමසේන සුරාදා කොමු දැසන 6 සිට අත දක්වා ඔබ සවන් දෙන්න පුළුවන්. ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm ඊමේල් ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.